0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ප්‍රීම් රේඩියෝ
1: අයෝ හීනයක්ද දැක්කේ අපරාදේ
2: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
1: ඉවරයි අද
3: කවද දැක්ක හීනේ
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
3: හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
5: සිංදු කැෆේ විත් නිමේෂා සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
3: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සිංදු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
6: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
7: සුසුමලා කුලින් තනද
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
3: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112-510-516
0: සුප්‍රීම් රේඩියෝ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
2: වැට
1: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
2: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන්නේ කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිත කරනවා. චුට්ටක් හිත කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන්නේ නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
1: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
1: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
1: උඩට යන්නේ
2: නැහැ. නෑ අතුලට යන්නේ
1: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas rakavala udasana hada.
3: Supreme Radio the welcome show.
1: Satya divas pahema. Udaya hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Wartha pita wartha tabene koti ate NLB tanadithane lutrayi rupiyal koti 13.98 ikmagu devanta supirita aga labadimin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jathiya mahatana sampatha tanadithane veladi gena obat koti patiyeku wan.
6: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio.

91.3 සුප්‍රීම් රේඩියෝ.

0: Endless Weekend with Supreme Radio.
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි පැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සමුරු බලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්, ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
4: සතියෙ දිනවල රාත්‍රී 7ට
6: අනුග්‍රහය වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: 89.1 89.3 Supreme Radio

0: endless weekend with supreme radio
1: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගයේ මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කොටි දෙක හමාරක ඉතින් ගොඩක් සතුටුයි ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා විශ්වාසකුත් තියෙනවා ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for that Sakavala udasana
6: hada. Supreme Radio the welcome show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
7: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: මෙල්ටෝල් හිසරතේ උන සම්ප්‍රතිශාව අංගපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වලට පිළිකෑම
7: ජාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: චීනය හැදුවා නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප් එකක්. ඒ කන්සෙප් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
4: වසරකට නවෝත්පාදන මිලියනයක්.
9: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
4: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
9: අනිවාර්යෙන්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: අයිබුවන් සුබදස්සනක වෙලා බුදි 8යි විනාඩි 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

අයිබුවන් අයිබුවන් සුබ දෑස්සනක් සුබ දවසක් තින්න සුප්‍රීම් රේඩියෝ අහන්නින් නොයාට වැඩකටයුතු සියල්ලක සාර්ථක කරගන්න පුළුවන් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඉතින් දවස පුරා සින්දුත් එක්ක අපිට ගොඩක් දේවල් කතා කරන්න ඉතින් තියෙනවා. වැඩ ටික කරගන්න ගමන් ඉතින් මේ පැතරත් අවධානය යොමු කරන්න. මම ඉන්නවා ඉතින් හවස් වෙනකම් ඉතින් ඔයත් එක්ක අපිට සින්දු අහන්න පුළුවන්. ඔබ කැමති ගීතය වගේ එකතු කරගන්න කටිය ඇති, සුම්බතුම එකතු කරන්න ඇති නේද? පාපන් දුනු සුමත් ලෝකේ බොහෝ දෙනා ඉතින් දැන් කතා කරමින් ඉන්නේ, මොකක් වෙයිද කියලා බයෙන් ඉන්නේ නේද? එහෙම තමයි ඉතින් සමහර දේවල් වලට ඒ වගේ කුතුහලයක් ජීවිත වල තියෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ පොඩක් ජීවත් වෙනවා වගේ එකක් අපිට දැනෙන්නේ සෑම වෙලාවකම. නැත්තම් ඉතින් අපි ඔහේ ඉන්න පුරුදු වෙනවා ඉතින් නේද? හරි, එහෙනම් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. මම ඉන්න හවස වෙනකම් ඔයත් එක්ක අපි ලස්සන සින්දු ගොඩක් අහලා ඉතින් ජීවිතේ අරුත් බර කරගන්න අද දවසේ උත්සාහ කරමු. එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගෙන එහෙනම් දිගටම අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ සතියන්දේ. මං චාමර, හවස වෙනකම් ඉතින් ඉන්න ඔයත් එක්ක.

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0.7-290-290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
8: ජීවිතේ වෙනසක් හොයන ඔබට
9: ඉවතරෙන මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
10: හිතට ශක්තිය
8: සිරුරට සුවය
11: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
10: ලස්සනට ඉන්න අලුත් රහස්
12: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
13: කලර්ස් වලට පිළි කැම
14: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
10: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
13: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
10: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
0: 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
2: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතකල උදෑයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
3: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලවද 8 විනාඩි 30යි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739180
4: ඔය එන්නේ පඬිතු නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
6: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: හදමු.
6: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
4: දෙන්නම්ක හොඳ වර්ගයක.
6: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා.
7: මෙන්වා මෙතේ. දන්න කියන GI box බා.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
10: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යයේ. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
11: ඇත්තටම කවුද?
10: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
11: තියෙන්නේ.
10: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජය ගන්න උදව් කරන්න කියලා. කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: The welcome show.
12: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
13: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.
14: Magi hande, magi rata.

වෙලවදි 8:38 දැන් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සතියන්තය තමයි ඔබ අහගෙන ඉන්නේ. මේ වතරදී මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ඉතින් කෝල් එකක් ගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. අද ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න දවසේ පවුලේ අයත් ආදරෙන් එකතු කරගෙන කොහරි ගමනක් බිමනක් යනවා නම් ඒ සියලු දෙනාම එකතු කරගෙන ඉතින් මම ලෑස්තිලා ඉන්නවා. මේ වතර අනිවාර්යෙන්ම මැසේජ් එකක් එවන්න හරි කෝල් එකක් ගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. එකතු කරගන්න ඉතින් කට්ටිය කොට දෙනෙක් ඉන්නවා. මං ඉස්සරහට එයා කවුද කියලා මතක් කරන්න. මම තමයි ඉතින් නේද? නිවාඩු දවසෙත් වැඩ තියෙනවා කරන්න ඉතින් විශේෂම ගෙවල් වල වැඩ තියෙනවා කරගෙන යන්න. ඒ දේවල් ඉතින් කරගෙන පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉතින් අපි ඉස්සරහට යමු ඉතින් නේද? හරි එහෙනම් ටිකට මහගරින තවත් ආදරය කරන ගීතයක් තමයි අහන්න දැන් ලෑස්ති වෙන්නේ. කට්ටිය හැමෝම ආදරෙන් එකතු කරගෙන එහෙනම් සතියන්තේ අපි මේ ලස්සන සින්දුවත් අහමු.

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලවද 8යි විනාඩි 48යි.
2: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
5: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
5: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 516ට
7: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
8: The Welcome Show.

0: Weekend with Supreme Radio.
1: Endless Weekend with Supreme Radio.
2: සතුර තමයි මිනිස්සුන්ගේ ජීවිතවල වැදගත්ම කොටස නේද? හැමදේම කරන්න ඉතින් සතුරෙන් ඉන්න පිනේ. පවුලේ දරුවන්ගේ වෙන්න පුළුවන්, බිරිඳගේ වෙන්න පුළුවන්, සැමියා අතර වෙන්න පුළුවන් නේද? සතුර වෙනුවෙන් ඉතින් මේ හැමදේම අපි කරන්න මහන්සි වෙන්නේ. ඉතින් අදත් මේ දවසේ ඔබට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබේ ආදරණීය එකතු කරගන්න හරි 0718 893 893 මැසේජ් එකක් එවන්න කවුද එකතු වෙන්නේ කියලා. එමනත් ඉතින් කතා කරන්නත් පුළුවන් ඔයාලට 0112 510 510 කෝල් එකක් දෙන්න. අද බර්ත්ඩේ විශේෂ තියෙනවා නම් කාට හරි එක මට කරන්න පුළුවන්, ඒ වගේම ඉතින් එකතු කරගන්න පුළුවන්. ඒ විදිහ අවස්ථා ගොඩක් ඉතින් ඔයාලට තියෙනවා. මේ පැත්තට එන මැසේජ් එකක් එවන්න, කෝල් එකක් ගන්න. අපි තවත් ලස්සන සින්දුවක් අහන්න යන්නේ. සින්දුවත් එක්කම අපි අලුත් පැයකට යමු. හරි, දෙකට මහගිරින් 89.1 93.3 Supreme Radio සතියන්තේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: This weekend with Supreme Radio.
1: වෙලව පෙරවරු 9:05 සුප්‍රීම් රේඩියෝ සතියන්තයත් එක්ක එකතු වෙන්නේ. අමුතුවත් ලස්සන සින්දුවක් දිගට මහන්න අද දවස පුරා මං ඉන්නවා ඇත්තෙක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න. සිහින දිනන ජයග්‍රහණ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: පැඩි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3

0: ප්‍රේම් රේඩියෝ
1: වෙලාව පෙරවරු 9යි විනාඩි 18යි දැන්.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
4: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට. බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායිනා ලංකා එඩියුකේෂන් ඩොක්ටර් බාග් 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
5: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: බොරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
8: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
5: බැක් ටු බැක් සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 PM in Porto with Ashi Ali.
11: Mama hituwe mage hita his vela kiyala. Aadare mata ai kavadawa denen ekak naha kiyala.
12: Etukota den aadare denenoda?
11: Oh. Oya mata dena aadare nisa mama jeevath wenawa kiyala mata denenawa. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
12: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
11: සතියේ දිනවල රාත්‍රී 7ට
13: අනුග්‍රහය.

0: සුරන් හවන ගවන් තාලය
1: සුළඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉංල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ.

විනාඩි 24යි දැන්. 89.1 89 තුනේ සුප්‍රීම් රේඩියෝ තමයි වහගෙන ඉන්නේ. මට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. කවුද කියලා මතක් කරන්නම්. මට හොරණින් සිරියලතා කතා කළා. පුතා දුමින්දු එකතු කරගන්න කිව්වේ. වගේම නෙත්මිවත් එකතු කරගන්න කියලා. ඒ වගේම ඉන්නවා හිරුෂා චම්පි කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. චම්පි හොඳේ චම්පි එකතු කරගන්න කිව්වා. ඔන්නෙන් ගොඩක් ආදරෙන්නේ හැමෝම එකතු කරගෙන ඊට පස්සේ මට බොරලස්ගමෙන් තිලක් කතා කළා. අද රසල්ගේ උපන්දිනය. ඊයේ තමයි උපන්දිනේ තියෙන්නේ. අද සමරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් රසල්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා උන හදවතින්ම සුප්‍රීම් රේඩියෝ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චිත්‍රා ඉන්නවා, පත්මිනී ඉන්නවා, ස්වර්ණා කියන කට්ටිය තමයි එකතු කරගන්න කියලා මට තිලක් කිව්වේ බොරලස්ගම ඉදන් කතා කරලා. ඒ වගේම WhatsApp message එකක් කියවලා තියෙනවා මට දේවින්ද අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අයියේ මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. ප්‍රභාෂී මං හිතන්නේ නේද, ප්‍රභාෂිත් මට මැසේජ් එකක් කියවලා තියෙනවා. අම්මා තාත්තා චූටි නංගිය වගේම ලොකු අයව එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අයියේ කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නම ලෑස්තිලා ඉන්න. මේ වැදගත්ින් මැසේජ් එකක් එවන්න 0718 89 83 83 කෝල් එකක් ගන්න පුළුවන් ඔයාට 0112 510 510 එහෙනම් අහමු තවත් ලස්සන සින්දුවක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: 9:34 දැන් වෙලාව.
2: සමුරුබලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
3: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
6: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: සමහර ගෙවලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. ආරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
10: වැට
9: කණු හැම ඇද්ද වෙලා
10: තියෙන්නේ. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන්නේ කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිත කරනවා. චුට්ටක් හිත කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
9: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
10: ඔව් තාප්ප ඇවිදිනවා.
9: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
10: ඔව් එළියට.
9: උඩට යන්නේ
10: නැහැ. නෑ නෑ නෑ නෑ උඩට යන්නේ
9: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: 89.1 89.3
11: Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: Weekend with Supreme Radio.
1: Endless Weekend with Supreme Radio.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ඔය එන්නේ පණ්ඩිත නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
6: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: හදමු හදමු.
6: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
4: දෙන්නම්ක හොඳ වර්ගයක.
6: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
7: මෙන්වා මෙතේ දන්න කියන GI බොක්ස් බෝඩ්.
8: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
10: I burst the bodas and I cover all the sun hat.

0: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
2: Mixing, mixing, mixing, mixing the
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
1: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
3: 89.1 89.3

0: වෙලාපරවරු 10යි විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි

හරි වෙලා මතක් කරන්න උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. ඉතින් ඔන්න සතියන්තය හන්නින්න ඔයාලට තවත් ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මේ පැත්ත මගෙත් එකතුලා ඉන්න කියලා. විශේෂයෙන්ම ඉතින් TikTok live එකනොත් මම සම්බන්ධලා ඉන්න මේ පැත්තෙන් අපේ TikTok page එකට එන්න. සජීවී මේ පැත්තෙමුත් මම සම්බන්ධලා ඉන්න. මේ අතරතුර ඉතින් ඔබ ආදරය කරන එකතු කරගන්න ලෑස්ති මම මේ පැයත් දිගටම ඉතින් message එකක් එවන්න මේ පැත්තට. ඒ වගේම අද දවසේදී උපන්දින සුභපැතුම් තියෙනවා නම් ඔබ ආදරය කරන අය ඉන්නවා නම් එකතු කරගන්න හැමෝගෙම නම් ඉතින් මට කියන්න. 0718-893-893ට message එකක් එවන්න. ඒ වගේම කතා කරන්න පුළුවන් ඔයාලට 0112-510-510 දුරකථන අංකයට කතා කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඊතරේ මෙතර ඉන්න හැම යාළුවෝම ඉතින් එකතු කරගෙන නේද? අපි විදේශගත වෙන්නේ යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා TikTok live එකේ. ඒ වගේම අපි වහගෙන ඉන්න අය ඉන්නවා. හැමෝම ගොඩක් ආදරයෙන් එහෙනම් එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් හැමෝම ආදරෙන් එකතු කරගෙන මේ සින්දුවම අපි

0: ප්‍රේම් රේඩියෝ
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න සිහින දිනන ජයග්‍රහණ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3
0: Supreme Radio

0: Endless Weekend with Supreme Radio.
1: දහයයි විනාඩි 17යි දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
6: ඔනි කරතරුවක් තමත් ඔනි කරතරුවක්
3: back to back සින්දු අහන්න.
7: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
9: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ

දහයයි විනාඩි 23යි දැන් වෙලාව. මට මේ වෙලාවෙත් එකතු කරගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. අද මුලින්ම ඉතින් උපන්දින සුබපැතුමක් තියෙනවා. අපේ ගිෂූගේ බර්ත්ඩේ එක තමයි අද. ගිෂූට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා. ඊට පස්සේ TikTok live එකේ අංජුනි ඉන්නවා. ඒත් එක්කම තවත් කවුද ඉන්නේ කියලා මේ වෙලාවේ බලමු. රන්ෂා ඉන්නවා. ඒ වගේම තවත් කට්ටිය ගොඩක් ඉන්නවා. මට එකතු කරගන්න නිරෝෂා ඉන්නවා. නිරෝෂත් මට එකතු කරගන්න කියලා කිව්වා කට්ටිය. නිරෝෂට කලින් මම එකතු කරගන්නවා සුදු මේ වෙලාවේ. ඕමානුල් ඉඳන් තමයි මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි සුදු. ඒ වගේම ආඩ් බයි ඉෂුත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා සහ බලාගෙන ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගන්න. ඒ වගේම අහිංසක ආවි ඉන්නවා. නිරෝෂා නිල්මිනී තමයි කියන්නේ ඉතාලිය ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා. අරුණි, ඒ වගේම නවෝද්‍යා නිරෝෂා, අරුණි නවෝද්‍යා නිමෝෂා නිල්මිනී ලංකාවෙ ඉන්න ආදරණීය පවුල හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තිබ්බේ. ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ තවත් කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් එවන්න, නැත්නම් අමතක වෙන්න පුළුවන්. අශේන් පූර්ණ ඉන්නවා මේ වෙලාවේ වහගෙන. අශේන් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තවත් කට්ටිය ඉන්නවනම් මැසේජ් එකක් එවන්න. හරි, ඒ අතර ඉතින් මාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කැස්බෑවෙන් සමන්ත, ජනිත් එකතු කරගන්න කියනවා ආදරණීය පුතේ. වගේම දුවල දෙන්න පවනි වාසනා වගේම රණවිරුවන් එක්ක සියලුම මිතුරන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. සමන්තව ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම මත්තේ ගොඩට ගියාම මාළනී මාව අහගෙන ඉන්නවා. පවුල හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මාළනීත් මට කිව්වේ. සමාවෙන මලිති, හොඳේ මලිති තමයි මට මත්තේ ගොඩ ඉඳන් මැසේජ් කරේ. මලිතිව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා පවුල හැමෝමත් එක්ක. හරි, එහෙනම් කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මැසේජ් එකක් එවන්න ඉතින් 0718 8983 8983ට කතා කරන්න පුළුවන් ඔයාට මේ පැත්තට 0112 510 510ට. එහෙනම් හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන මලී තිල්ලුව මේ වගේ ගීතයක් දෙන්න කියලා. ඉතින් මලීති ඇතුළු මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හැමෝටම මේ ආදරණීය ගීතය.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහිලා බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැලක්. සෑහෙන දුක් විඳින ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180ට
4: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: චීන හැදුව නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
6: වසරකට නවෝත්පාදන මිලියනයක්.
5: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
3: ඔබට
7: හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
4: මගේ හඬ, මගේ රටේ

දහයයි විනාඩි 38යි දැන් වෙලාව. 89.1 89 තුරින් සුප්‍රීම් රේඩියෝ හගනින් නොය. එකතු කරගන්න කට්ටියක් ඉන්නවා මට. අයි බෝවන් මඩපාත ලක්ෂ්මන් මට මැසේජ් එකක් කියවලා දෙනවා. තමරා, නිශානී, චේතනා, ඒ වගේම තේජා, පුංචි පුතා වාග්ය, අවිෂ්ක සමග සේරුවාවිල සමරසිංහවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ අතර ඉතින් සමරසිංහවත් පවුල හැමෝමත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුජීව මැසේජ් එකක් කියවලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ. පවුල හැමෝමත් එක්ක ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. මං හිතන්නේ නිට්ටඹුව නේද? නිට්ටඹුව පැත්තේ තමයි මේ වෙලාවේ සුජීව ඉන්නේ. ඊට පස්සේ තවත් කවුද ඉන්නේ? නර්මදාමට මැසේජ් එකක් කියවලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අයි මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එයාට කටි ආදරෙන් ගොඩක් එකතු කරගන්නවා. මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0718 83 83 83. ඒ වගේම කතා කරන්න පුළුවන් 0112 510 510. ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්න ලෑස්තලා ඉන්නේ. වගේම ඉතින් TikTok live එක පැත්තෙම සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. හරි, ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න මම්මක බලාගෙන ඉන්නෝ. ආමදවත් ලස්සන සින්දුවක් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හන්නේ හැමෝම ආදරෙන් එකතු කරගන්න.

0: චීනේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The Welcome Show.
3: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
2: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 Supreme Radio.

ඇයි විනාඩි පනස්හැයි වෙලාව අසුනවයකෙන් අසුනවය තුරින් සුප්‍රීම් රඩියෝ මේ වෙලා වෙහක් නින්නවා සතියන්තේ. තිම ආදරයක හැමෝට එකතු වන්න පුළුවන්වා එකතු කරගන්න ම ඇස්තුලන්න මේ පැතරති මැසජ් එකක්වන්න බින්දුවයි හත්සේ දහරය අසුනවයතුන ඇසුනවයතුනට. ඒ වගේම කෝල් එකක් දෙන්න පුළුවන් බින්දුව එක එක දෙකයි පන්සේ දහය පන්සේ දහයට. මම ටික්ටොක් ලයිව් එකකුත් මේ වෙලාව එන ගම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කට්ටියටේ පැත්තෙත් එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එකතු කරගන්න කට්ටිය ඉතින් ඉන්නවා ගොඩ දෙනෙක්. ඒ කට්ටියව මම හිමින්සර එකතු කරගන්න කිරි. අද දවස පුරා මම ඉන්නවත් එක්ක මේ වෙලාවේ ටික්ටොක් ලයිව් එකෙත් මඳු ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන. ඒ වගේම නිමාෂා රත්නායක ඉන්නවා. ඒ වගේම ශලනි කන්නන් කරත් ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න. ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉදිරි කට්ටියට මම ඉතින් මතක් කළා මං හිතන්නේ නේද? සුපුන් කන්නන් කරත් ඉන්නවා සුපුන්වත් එකතු කරගන්න. තවත් ඉතින් කට්ටිය ඉන්නවා ඉස්සරහට මතක් කරන්න හරි. මේ කට්ටිය ගොඩක් ආදරෙන් එන එකතු කරගෙන තවත් අලුත් පැයකට යන්න ඕනි. එහෙනම් දිගට මහගනින් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සතියන්තේ අපි යම් මේ සින්දුවත් එක්කම අලුත්

11යි විනාඩි 6යි වෙලාව සුප්‍රීම් රේඩියෝ සතියන්තය තමයි වහගෙන ඉන්නේ. ඉතින් ඔයාගේ ආදරණීයන් එකතු කරගන්න මේ පැයතුවට අවස්ථාවක් තියෙනවා. ඉතින් මුලින්ම කියන්නේ මේ නම්බර් එක තමයි කියන්නේ මේ පැත්තට මැසේජ් එකක් එවන්න මම ඔයාව එකතු කරගන්න ලෑස්තිවලා ඉන්නේ. 0718-893-893 ඉක්මනින්ම මැසේජ් එකක් එවන්න. මට කතා කරන්නත් පුළුවන් ඔයාගේ කවුද එකතු කරගන්න කියලා මට කියන්න 0112-510-510 මැසේජ් එකක් එවන්න. සහ කතා කරන්නත් ඔයාලට පුළුවන්. හරි. ඉතින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕනි මහමග යනකොට. එහෙම නේද, දවසින් දවස රියානුතුරු වැඩි වෙනවා. පෑයෙන් පෑට රියානුතුරු ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ලෝකේ දියුණු වාහන කියලා නේද මොන කොච්චර දේවල් ගෙනවත් ඉතින් අපිට මහමග විනයක් නැත්තම් අපිට ඉතින් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ අනුතුරුවම කරගන්න. එක තත්පරයක තියෙන වේගය නේද, ඉතින් ඒ දේවල් කළමනාකරණය කරගන්න අපිට වෙනවා. ඉතින් අධික වේගය නිසා සහ නොසලකිලිමත්කම නිසා අපේ ආදරණීයන් ගොඩ දෙනෙක් අපිට අහිමි වෙලා යනවා. ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂාකාරීව පරිස්සමින් රථවාහනවල රියදුරු මහත්තුරු යන්නේ නෝනි. හරි, රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික හිතේ තියලා හරියන්නේ නැහැ ඉතින් නේද. පුළුවන් තරම් පරිස්සමින් යන්න. ඉතින් එකතු කරගන්න ගොඩක් අය ඉන්නවා ලංකාවේ අය වගේම ලංකාවෙන් අපේ කට්ටිය විදේශගතවලා ඉන්නවා. ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එහෙනම් හැමෝම එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. අහමු ඉතින් පුන්සිරි සොයිසා මහත්මයාගේ මේ අපූර්ව ගීතේ.

0: nowej ekran o synowej tunel. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyanda. Magirata.
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
2: සුභ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: දැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය. 89.1 89.3 Supreme.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: එකොළහේ විනාඩි 15යි දැන්.
2: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 6 18 22.
5: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ?
3: ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
3: කවද දැක්ක හීනේ?
6: සුදු නෝනේ අලි වැඩි මේ මන.
3: ඕවද බුදුමවට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
4: සින්දු කෆේ with Nimesha. Nimesha. The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
8: ඇත්තටම කවුද?
7: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
8: තියෙන්නේ.
7: රට එක්සසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පසුව තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමන රජතුමා ඉදි කරන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: 11 විනාඩි 33යි දැන්.
2: චීනයේ නැවතත් ශිෂ්‍ය 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායිනා ලංකා එඩියුකේෂන්, ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: එන්න පියල් 40ට දිනුම් අවස්ථා.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්නා. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: වෙලමතක් කරන්න එකොළ හයි විනාඩි හතලි සතරයි දැන්
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙලන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පොල
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: I burn subodasana kavala udasana hala.
4: Supreme Radio the welcome show.
2: Satya davas pahema. Udaye hatata.
4: The welcome show.
5: Anugrahaya.
6: Vartha pita vartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supirita aga laba dibin rathe sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwan.
7: Navina taakshanayen. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ලොව සුන්දරතම පාරාදීසේ.
10: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්.
9: Travel with Supreme.
10: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න.
11: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

එකොළහයි විනාඩී 52යි වෙලාව. මට ඉතින් දැනට තියෙන වෙලාව ඉවර වෙලා තියෙනවා. ආදී මම ගියාට එකට වෙද්දීනවා එක වෙද්දීනවා එකතු කරගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියගෙන නමුත් මම හිමි මතක් කරන්න මට මැසේජ් කරලා තියෙනවා දිල් රුක්ෂි අපිටත් ලස්සන සින්දුව කෝණේ අයියා පවුල් හැමෝම එකතු කරගන්න අම්මා තාත්තා ඒ වගේම චූටි අයියා ආච්චිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දියුල පිටියෙන් තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්නවා නදුන් ඉන්නවා අපිටත් ලස්සන සින්දුව කෝණේ අයියේ මේ වෙලාවේ කට්ටිය හැමෝමත් එක්ක ඉතින් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. පානුදුන් ඉඳන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒ වගේම සුමිත් ඉන්නවා තිලින ඒ වගේම මදූෂ කියන කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඩෙංගු අවදානම සම්බන්ධයෙන් තවත් ඉතින් අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ ඉතින් නේද? ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන් කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ජාතික ඩෙංගු මර්ධන අධිකාරිය සහ අංශ සහ ඒ ඒකක දැනුවත් කරලා තියෙන මේ විදිහට. ඉතින් පුළුවන් තරම් සැලකිල්ලෙන් අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඉතින් TikTok live එකෙත් මේ වෙලාවේ කට්ටිය බලාගෙන ඉන්නවා. අශෙන් පූර්ණ ඉන්නවා. ඒ වගේම ශලනි ඉන්නවා හයි කියලා තියෙනවා. ශලනි කොහොමද ඉතින්? ඒ වගේම තවත් කවුද ඉන්නේ? බද්රිකා ඉන්නවා අපේ අපි වහගෙන. ඒ වගේම මදු තාමත් ඉන්නවා. අනුරාධපුරේ ඉඳලා ඉෂුවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. තවත් කට්ටිය ඉන්නවා ඉතින් මට ඉක්මන් මැසේජ් කරන්න. කට්ටියක නම් ටිකක් කියන්න ඉස්සරහට ඉතින් මාව දිගටම ඔයාලා වහගෙන ඉන්නවා. හරි. මැසේජ් එකක් කියවන්න පුළුවන් ඉතින් 0718 8983 8983 0112 510 510 ට ඔයාලට පුළුවන් මේ පැත්තට ඉතින් කතා කරන්න. එහෙනම් ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න මම ආයෙත් එක වෙද්දී එනවා ඔයාව හම්බ වෙන්න. දවල් ආහාරයම අරගෙන ඉතින් එන්න එපා අපිත් ඉතින් නේද? එහෙනම් පරිස්සමෙන් ඉන්න කට්ටිය. දිගටම අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ.

0: දැන් වෙලාව දහවල් දොළහයි. අසු නවය එකෙන් අසු නවය තුනෙන් ඔයා මේ හගෙනඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩිතහනේ නුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලොවිත් සුප්‍රීම් රේඩියෝ
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුභ දවසක්.
2: සුභ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඩි තැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුභ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුභ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නි ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112 739 188
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
1: Back to back, Sindhu Ahanma.
4: Let's go.
0: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
10: 89.1 89.3

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
2: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
3: ආ, කවද දැක්ක හීනේ?
2: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
3: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කෆේ විත් නිමේෂා. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The Welcome Show.
3: අයිබෝන් සුබෝදස්සනාක බලා උදෑසන හතයි.
4: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
4: The Welcome Show.
3: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
9: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ චීනේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
6: වැට
5: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
6: ඔව්. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
6: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
6: ඔව් එළියට.
5: අතුරට යන්නේ
6: නැහැ. නෑ. අතුරට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3

0: තාත්තලුත් පැයක වෙලා මතක් කරන්නම්. පසරු එකයි විනාඩි දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

89.1 89.3 Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සතියන්තය තමයි වහගෙන ඉන්නේ. ඉතින් මම ඉන්න හවස 4 වෙනකම් මේ පැත්තෙන්. හවස 2 ඉඳන් අපිට තියෙනවා හින්දි වලට ආදරය කරන ඔබට හින්දි ගීත වහන්න තමයි තියෙන්නේ 4 ඉඳන් 4 වෙනකම්. ඉතින් මැසේජ් එකක් එවන්න කවුද එකතු වෙන්නේ කියලා කියන්න. ගෙදරින් ඉන්න අය අද වැඩපළ කරන අය වෙන්න පුළුවන්. ඉතින් නැත්නම් කොහේ හරි ගමනක් ගුණක් යන එන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. කොහේ කොතනක ඔයා හිටියත් මැසේජ් එකක් එවන්න මේ පැත්තට 0718 83 83 83. ඒ වගේම ඉතින් කෝල් එකක් දෙන්නත් පුළුවන් ඔයාට 0112 510 510 කතා කරන්නත් ඔයාට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔය හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන එහෙනම් තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පැත්තට මැසේජ් එකක් එවන්න කෝල් එකක් ගන්න. ඉතින් අපි මේ පැය කීපයත් ඉතින් වෙනදා වගේම ඉතින් ආදරෙන් ගත කරමු. අහමු මේ ලස්සන සින්දුව මේ සතියන්තේ.

0: ප්‍රේම් රේඩියෝ
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: ඩැඩි වැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ
4: මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3 Supreme Radio
1: එකයි විනාඩි 17යි දැන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
3: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද
4: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද
3: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
5: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
6: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
7: ලීඩ් කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: Back to back, Sindhu Ahanna.
10: Let's go.
11: Every weekday at 4 p.m. Din Potta with Ashi Ali.
12: The Welcome Show.
13: Ahena Ahana Katha Athara. Rasa Katha Ahena Pæthuna.
1: චීනය හැදුවා නිපුූ මහ පුදුමාකාර විදිහේ කන්සෙප් එක ඒ කන්සෙප් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුළ හදනවා
14: වසරකට මිලියනයක්
1: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය කියන සංකල්පය චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙන ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකින් චීනය අද වෙනකොට නිපුූ ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති ඒක ඔයා පිළිගත්තත් නැතත් තමයි අත්ත කතා
14: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි
1: අනිවාර්යෙන්
12: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show
7: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio වගේ අහන්න වගේ රට

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ අහගෙනින් ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුහරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

89.1 සුප්‍රීම් රේඩියෝ 89.1 89.3 දිගට මහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ තවත් බාදරය කරන අපුරු ගීතයක් මේ වෙලාවේ අපි හන්න සූදානම්.

0: එන ගීතටික මට කියාගෙන
1: 89.1
2: 89.3 Supreme Radio සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අපරණ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් ගුණ පිළිකෑම
6: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු.
10: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3 Supreme Radio.

Endless Weekend with Supreme Radio. විනාඩි 46 දැන් වෙලාව 89.89 තුනින් සුප්‍රීම් රේඩියෝ සතියන්තය අහගෙන ඉන්නේ. එකතු කරගන්න කට්ටියක් ඉන්නවා මට විශේෂම අපේ TikTok live එක පැත්තේ මේ වෙලාවේ මම සම්බන්ධලා ඉන්නේ. ඉන්න කට්ටිය මතක් කරගෙන යන්නම්. අහිංසකාවී මාව බලාගෙන අහගෙන ඉන්නවා. ඊට පස්සේ සුජීර ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන. කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නුනේ මට කිව්වා කට්ටියක් එකතු කරගන්න කියලා. ඒ කට්ටිය අනිවාර්යයෙන් එකතු කරගෙන අපි ඉතාලියේ ඉන්නේ. කට්ටිය හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි සුජීර මට කිව්වේ. ඉතින් ඔන්න ඉතාලියේ ඉන්න සියලු දෙනාම ගොඩක් ආදරෙන් අපේ යහළු මිතුරු සියලු දෙනාම එකතු කරගන්නවා ඉතින් නේ. දුර හිටියර ඉතින් අපි මේ විදිහට දුර නෑනේ ඉතින් නේද? ඉතින් ඔබ ළඟ තමයි අපිත් ඉන්නේ ඉතින්. ඒ වගේම ස්කාරියෝන් ඉන්නවා, ඒත් එක්කම සසී ඉන්නවා මේ වෙලාවේ මට එකතු කරගන්න. ඒ වගේම ගිෂු ඉන්නවා. ගිෂුවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන මදුවත් එකතු කරගන්නවා. ඒ වගේම ගයානි ලක්ෂිකා ඉන්නවා. ගයානිත් මේ වෙලාවෙ ඉතින් ඉන්නවා කියලා තමයි තියෙන. අද රෑ තමයි වැඩ තියෙනවා කියලා තියෙන, විදේශගත වෙන්නේ. ඒ වගේම අශේන්ත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තවත් කට්ටි ඉතින් ඉන්නවා. මම ඉස්සරහට මතක් කරන්න කට්ටිය කවුද කියලා ඉන්නේ. මට WhatsApp message එකක් එවලා තියෙනවා. තිලින අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අයියේ, මේ වෙලාවේ ගම්පහය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මනීෂ මං හිතන්නේ මනීෂ හරි මට මැසේජ් එකක් දාලා තිනවා අයිය අපිටත් සින්දුවක් දෙන්න. පවුල හැමෝම එකතු කරගන්න, විශේෂයෙන්ම අපේ චූටි නංගිව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එකතු කරගෙන තවත් ලස්සන සින්දුවකට ඉතින් හැමෝම එකතු කරගන්න. මේ පැත්තට මැසේජ් එකක් එවන්න ඉතින් 0716 893 893 0112 510 510 කතා කරන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ශාශිකා නිසංසලා ගායනා කරන තවත් අපූර්ව ගීතයක් අපි අහමු. ඉතින් මේක අලුත්ම හඬකින් මේ ගීතය අපි අහමු. තවත් කට්ටිය කීප දෙනෙක් ඉන්නවා එකතු කරගන්න කියලා. ඒ කට්ටියවත් මතක් කරන්න මම ඉක්මනින්ම නැත්තම් තරහ වෙන්න පුළුවන්. මට කලින් මෙසේජ් කරලා තියෙන අය අද බර්ත්ඩේ එකක් තියෙනවා කියලා තියෙනවා. සිහින නවෝදනගේ අද 8 බර්ත්ඩේ එක. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියලා තියෙන. අනිවාර්යයෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඒ වගේම මිල්ටන් ඉන්නවා. ඒ වගේම මොහාන්, ඒ වගේම ඉන්ද්‍රසිරි කියන මෙන්න කව කට්ටියවත් එකතු කරගෙන අමර්සිංහ සිරිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ කට්ටියවත් ගොඩක් එහෙනම් එකතු කරගම්. හරි, එකතු කරගෙන එහෙනම් අපි මේ ලස්සන සින්දුව හන්න තමයි ලෑස්ති වෙන්නේ.

0: Endless Weekend with Supreme Radio. ශිෂ්‍යත 100ක් ලංකාව දරුවන්ට Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870290290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28 29.
1: අයියෝ, හීනයක්ද දැක්කේ අපරාදේ?
2: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
3: ආ, කවද දැක්ක හීනේ?
2: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
3: ඕවද බොහොම අපට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කපේ විත් නිමේෂා. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
3: I burn subodasa rakavala udasana hada.
4: Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
4: The welcome show.
3: Anugrahaya.
5: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dimin rathi samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane beladi gena obat koti patiye kuwan.
6: Meltol hisarathaya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

එකයි විනාඩි 54යි වෙලාව. සුප්‍රීම් රේඩියෝ තමයි අහගෙන ඉන්නේ මේ සතිය අන්ත. ඉතින් කට්ටිය වැඩපල කරගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. සමහර අය නම් වත්ති පිටියේ වැඩ කරනවා කියලා මැසේජ් ගල්ලා තියෙනවා. සමහර අය ඡායාරූපේ මත ඉවලා තියෙනවා. පරිස්සමෙන් ඉතින් නේද ඩෙංගු මදුරුවන් සක්‍රීයවට කාලයන් වල වැඩ කරන්නේ නැතෝ ඉතින් නේද? පුළුවන් තරම් ඒවා අවම කරගන්න, ලෙඩ රෝග අවම කරගන්න, පුළුවන් තරම් වත්ති පිටියේ පිරිසුදු කරගන්න ඉතින් අපි හැමෝගෙම වැඩක් ඉතින් නේද? ලස්සන සින්දු යන්නේ සුපර් කියලා තියෙනවා. අනුරාධ කෝට්ටේ නම් තමයි මැසේජ් ගේවලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි. ඒ වගේම මට මැසේජ් එකක් ගේවලා තියෙනවා නිලමේ. නිලමේ තමයි මැසේජ් ගේවලා තියෙන්නේ. කට්ටිය හැමෝම එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් ඕන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කට්ටිය විතර ගොඩක් ආදරෙන් එකතු කරගද්දි මට TikTok live එක පැත්තෙන් එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. බලමු කවුද එකතු කරගන්නේ කියලා. නතාෂා විහඟ ඉන්නවා මේ වෙලාවේ මට එකතු කරගන්න. තරිඳු ඉන්නවා. තරිඳු තිසර ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තරිඳු කිව්වේ මං හිතන්නේ. ඒ වගේම සසී ඉන්නවා එකතු කරගන්න. ගයානි ලක්ෂිකා එකතු කරගන්නවා. ඒත් එක්කම තවත් කවුදනේ අංජුනි ඉන්නවා මේ වෙලාවේ. තවත් කවුරු ඉන්නවද මට ඉක්මනටම මැසේජ් එකක් දාන්න. හරි. මේ නැත්තම් අමතක වෙනවා. අහිංසකාව ඉන්නවා මම මතක් කළා ඉස්සල්ලත්. හරි ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් දිගටම මැසේජ් එකක් එවන්න. TikTok live එකේ සම්බන්ධ වෙන කට්ටියවත් සින්දු ඕනේ කියලා තමයි උඩ දෙනෙක් request කරලා තියෙන අනිවාර්යෙන්. ඒ request එක බලන්නම් ඉතින් නේද? උත්සාහ කරන්න සින්දු ටිකක් දෙන්න. ඒ වගේම මට කතා කළා සිරිසේන කතා කළා. පවුල හැමෝම එකතු කරගෙන අපි දැන් සින්දුවක් දෙන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තමයි සිරිසේනත් කතා කරලා කිව්වේ. හරි ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මට අයිරාංගණි කතා කළා. මහත්තයා ධනපාල ඊට පස්සේ පුතාලා දෙන්න. ඒ වගේම බෑනත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මට කතා කරලා තියෙන්නේ දිවුල පිටින් ඉඳලා කට්ටියම. හරි ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැන් ඉතින් අද දවසේදී විශේෂයෙන්ම මේ සෞඛ්‍ය සංවිධාන පවා ලෝකේ නෙවෙයි ලංකාවේ සෞඛ්‍ය සංවිධාන ගැන මතක් කරන්න බෑ. ඉස්සල්ලා තින්නේ නේද ලෝක තත්ත්වයන් පැත්තකින් තියමුකෝ. ඉස්සල්ලම ඩෙංගු අවදානම සම්බන්ධයෙන් තාමත් ඩෙංගු තත්ත්වයේ තියෙන පුළුවන් කියලා තියෙනවා. ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න කියලා තියෙනවා. ඒ වගේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වෙද්දි 75,000 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. හරි ඒ ඉතා වාර්තාගත ලෙස ඉහළ යාමක් ඩෙංගු රෝගීන්ගේ. පුළුවන් තරම් ඉතින් අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ වෙලාවේ නේද? මඟතොටක පාරක තොටක වුණත් මදුරුවන් බෝ වෙන්න පුළුවන් තැන් තියෙනවනේ. අපි හැමෝගෙම වගකීමක් ඉතින් මේ දේවල් අවම කරගන්න උත්සාහ කරන එක. එහෙම වුණොත් තමයි ඉතින් අපිට රටක් විදිහට එකතු වෙලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන්කම ලැබෙන්නේ. නේ අපි උත්සාහ කරමු ඉතින් නේද? උත්සාහය කවදාවත් අත්හරින්න හොඳ නැහැ. ඊට වඩා ඉතින් ලොකු අභියෝග බාරගත්ත සහ ජයගත්ත මිනිස්සුන අපි ඉතින් නේද? මේකත් මොනවද අපිට? අපි එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්න. එකතු වෙන්න එහෙනම් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඔය ආදරය කරන හින්දි සින්දු තමයි අහන්න මට අවස්ථාව තියෙන්නේ.

0: වෙලාවමතක් කරන්නන් පසරු දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: endless weekend with supreme radio

0: වෙලාව මේ වෙලාවිතිං හින්දි සින්දු තමයි යහගෙන ඉන්න ඔය ලංකාවිතිං සංගීතයේතිං හින්දි ගීතයට හින්දි තනුවටත් අපිට තියෙන පුදුමාකාර විදිහේ සම්බන්ධතාවයක් නෙදින්නේ. එකතු කරගන්න කට්ටියක් ඉන්නවා ඊළඟ සින්දුවට. මට බිනු එකතු කරගන්නුනේ, වගේම තරින්දුත් කියලා තියෙන ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා. ඒ වගේම තවත් කවුද ඉන්නේ මට එකතු කරගන්න? නතාෂා ඉන්නවා, ඊට පස්සේ ගයාන් ඉන්නවා, තවත් ඉන්න කට්ටිය ආදරෙන් ගොඩක් එකතු කරගන්න. මේ වෙලාවේ සසිත් ඉන්නවනේ තින්නේ. ඒ වගේම ඉතින් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න සියලු දෙනාමත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එකතු කරගෙන ඉතින් තවත් හින්දි සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. තවත් කවුරු ඉන්නවද බලමු මේ වෙලාවේ. ලහිරුවත් ඉන්නවා එකතු කරගන්න කියලා තියෙනවා. අයෙත් මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. හරි, ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එහෙනම් එකතු කරගෙන මෙන්න මේ ලස්සන සින්දුව අපි අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් සවස 4 වෙනකන් එක දිගටම ඉතින් ඔබ ආදරය කරන හින්දි ගීත අහන්න පුළුවන්.
1: ඒ ක්‍යා බෝල්ටි තු

0: Endless Weekend with Supreme Radio.
1: Endless Weekend with Supreme Radio. තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි
2: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.2 Supreme Radio. Wagee yanda, wagee rata.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලා පසරු දෙකයි විනාඩි 19යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසල පෙරහැර උත්සවයට. ඇසල පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
5: ඇත්තටම කවුද?
4: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
5: තියෙන්නේ.
4: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
5: ඒ කොමරි
4: සටන ජයගත්තට පසු තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
7: එතකොට දැන් ආදරේ දැනෙනවද?
6: ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවේ.
3: Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
9: එන්න

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: වෙලෝ පසර දෙකයි විනාඩි 25 වෙලාව හින්දි ගීතයට ආදරය කරන ඔයාට ඉතින් හින්දි තනුවකට ඒ ගෑන අපූර්ව ගීතයක් ඉතින් අහන්න පුළුවන් යුග ගණනාවක් රසවත් කළ අපේ හදවත් තුළ තාමත් ඒ විදිහටම ඒ සෙනෙහසේ ලෙන්ගතුකම් තියෙන හින්දි ගීත තමයි ඔයාට ඉතින් මේ පැය දෙකේ අහන්න පුළුවන්කම ලැබෙන්නේ මට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා මතක් කරගෙන යන්නම් මම අපි මොරටුවේ ලක්ෂාන් ෆැන්ඩ්‍රි කබඩ් එකේ සෙට් එක තමයි අහගෙන ඉන්නේ මේ වෙලාවේ කියලා තියෙනවා රන්දික ඉන්නවා ඒ වගේම මදු ඉන්නවා ලක්ෂාන් ඉන්නවා අසංක ඉන්නවා ඒ වගේම මේලා වැඩ කරන තැන හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා බොහොම ස්තුතියි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඒ වගේම තිලක් මැසේජ් කරලා තියෙනවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ ෂොප් එකේ වැඩ කරන ගමන් තමයි ඔයා වහගෙන ඉන්නේ කියලා තියෙනවා තලවතු ගොඩින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ මට ඊට පස්සේ කවුද ඉන්නේ කඩවතින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා රුවන් අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ ගොඩක් ආදරෙන් මේ කට්ටියව එකතු කරගන්නවා. තව මට TikTok පැත්තේ මගේරු නමක් තියෙනවා නම් ඉක්මනින්ම කියන්න හොඳයි. ඒතොර මම කියන්න. ඒ කට්ටිය නම් ගොඩක් ආදරෙන් එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180
3: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
3: Back to back සිංදු අහන්න
6: Let's go.
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. Dengu Marantikai. Denuvat vi valakalamo.
7: Obata ho obe paule ayekuta. Paya 48 kata wada wedi kalayak una pavatinne nam. Wahama sudusukam lath vaidyavareku hamuvi. ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ගර්භණී මව්වරුන් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
8: 89.1 89.3

දෙකයි විනාඩි 43යි දැන් වෙලාව. අසුනවැයකෙන් අසුනවැය තුරෙන් සුප්‍රීම් රේඩියෝ සතියන්තයත් එක්ක ඔය එකතු වෙලා ඉන්නේ. දැන් ඉතින් එක දිගට හින්දි සින්දු තමයි අපි අහන ගමන්නේ ඉන්නේ. මට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. මට උපුල් මැසේජ් එකක් කියවලා තියෙනවා. උඩන්ගමුවේ උපුල් තමයි මැසේජ් කියවලා තියෙන්නේ. පුලුකුණාවේ ආමි කැම්ප් එකේ වැඩ කරන සීල් දනම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන උපුල් කුමාර්. ඉතින් උපුල්ලෙක් ඉන්න අපේ ආදරණීය රණවිරුවන් සීල් දනම පුලුකුණාව ආමි කැම්ප් එකේ රණවිරුවන් සීල් දනම වගේම අපේ ආදරණීය රණවිරුවන් සීල් දනම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ වෙනුවෙන්. ඒ වගේම මට මැසේජ් එකක් කියවලා තියෙනවා සමරනායක අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන WhatsApp පැත්තෙන් තමයි මැසේජ් කියවලා තියෙන්නේ. කුවෙන්ට නිදම් මා වහගෙන ඉන්නවා ප්‍රියා ආයකනායක. ඒ වගේම රම්‍යා මා වහගෙන ඉන්නවා සුදු වරලිය. මෙන්න මේ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම සුදු මැසේජ් එකක් කියවලා තියෙනවා මේ වෙලාවේ ඉතුරු කට්ටිය නම් ඉතින් මම මතක් කළා නේද? නතාෂා ගැන මතක් කළා, සසී ගැන මතක් කළා, ගයානි ගැන මතක් කළා. මේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගෙන ගිෂුවත් ඉන්නවා, ගිෂුවත් එකතු කරගන්න. හරි, ඒ කට්ටිය එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි යන්නේ. ඒ අතරතුරේ කවුද පෙරේරත් මා වහගෙන ඉන්නවා. පෙරේරත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. UAE ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. රෝහිතන් පෙරේරා නේද මං හිතන්නේ. හරි මම. හරි. ඒ කට්ටිය ගොඩක් ආදරෙන් එහෙනම් එකතු කරගෙන තවත් ලස්සනට අහන්න පුළුවන් සින්දුවක් තමයි ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් අපි හමු ලස්සනට මේ ගීතේ. මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන්න හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන තමයි මේ සින්දුව අපි අහන්නේ. මැසේජ් එකක් එවන්න 0718 89 3 89 3ට.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas and I can well over there son
3: hello. Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සංචාරයක්.
8: Travel with Supreme.
4: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: අසු නවයයි එක 89.3
8: Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: දෙකයි විනාඩි 55යි වෙලාව අලුත් පැයකට යනත් වෙලාව ඇවිල්ලා තියෙන. වැඩපළ කරගන්න ගමන් ඉතින් මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා මම දන්නවා. 0718893 අවසන් අතුරට මැසේජ් එක 893ට මැසේජ් එකක් එවන්න. මොකක්ද ඒ කියපු නම්බරේ නේද? 0718893 මැසේජ් එකක් එවන්න. මම හවස 4 වෙනකන් ඉන්නවා ළඟ. වාගේ ආදරණියන් එකතු කරගන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. ඉක්මනින් මැසේජ් එකක් එවන්න. හරි දැන් අද දවසේ තින් ටිකක් නිවාඩු පාඩුවේ කට්ටිය ඉන්නවා කියලා හිතාගෙන හිටියට එහෙමින් හම්බෙන්නේ නැහැ. ඒක සුරංගනා කතා විතරයි නේද? එහෙම නිවාඩුවක් කොහෙද අපේ ජීවිතවල? නිවාඩුව කියන දේවල් අපේ ජීවිතවල නැහැ. ඉතින් මොකක් හරි වැඩක් තමයි කරන්න දෙන්නේ. සමහරවිට වාහනේ හරි එළවගෙන යන්න තියෙනවා. නිඳ පුළුවන් තරම් පරිස්සමින් මඟතුර යනකොට කල්පනාවෙන් යන්න ඕනි. හරි විවිධ ප්‍රශ්න ඔළුවේ දාගෙන ගියාට පස්සේ තින් තමයි එක එක දේවල් වලට අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පරිස්සමින් ගමනක් බිමනක් යනකොට වාහන වල කටිය යන්නෙන්න ඕනේ. හරිද? මේ සින්දුවත් අහගෙන එනවා යන් අලුත් පැයකට ගිහිල්ලා අපි ආයෙත් කටිය එකතු කරගමු.

0: තවතලුත් පැයක් වෙලාව පසර තුනයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙ තිබේ පොළොවේ බලේ කොතන ඇහේ

0: සුරන් හමන ගමන්තාලය
1: සුරඟබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ.
3: තුනයි විනාඩි හයයි වෙලාව සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්නේ. මේ පැයත්වාට හින්දි සින්දු අහන්න පුළුවන් වාදනය කරන හින්දි ගීත ඇති වෙනකන් අහන්න ඉතින් අවස්ථාව තියෙනවා. එකතු වෙන 89 කියන 89 තුනින් සුප්‍රීම් රේඩියෝ සමඟ

0: සුප්‍රීම් රේඩියෝ
1: තමන්ගේම විනෝදාංශය තමන්ගේ ආත්මේ නිවන තැනක් බවට පරිවර්තනය කරගන්න සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අසු නවයයි එක. සුප්‍රීම් රේඩියෝ.

0: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරින් මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
4: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සමහර ගෙවලුත් තිනෝ වැටේමනේ ගෙදර ඉන්නේ. ආරෙ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
6: වැට
5: කණු හැම ඇද්ද වෙලා
6: තියෙන්නේ. ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිට ගන්නවා. චුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
6: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
6: ඔව් එළියට.
5: උඩට යන්නේ
6: නැහැ. නෑ නෑ නෑ නෑ උඩට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 Supreme Radio
1: අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව පසර තුනයි විනාඩි 30යි.
2: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් ඔහෙලන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
3: ඒ මොකද මේ කෑ ගහන්නේ?
4: ඉවරයි අද.
3: කවද දැක්ක හීනේ? මගේ
5: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
3: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
6: සින්දු කෆේ විත් නිමේෂා.
7: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
8: The Welcome Show.
3: අයිබර්න් සුබෝදස්සනාක වෙලා උදෑසන හතට.
8: Supreme Radio The Welcome Show.
7: සතිය දවස් පහේම උදේ හතට.
8: The Welcome Show.
3: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
12: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: 89.1 89.3
8: Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: පසර තුනයි විනාඩි 40 වෙලාව 81 83 තුනෙන් සුප්‍රීම් රේඩියෝ සතියන්දිය තමයි අහගෙන ඉන්නේ. පැය දෙකක් පුරා ඉතින් හින්දි සින්දු තමයි එක දිගට අහගෙන ඉන්නේ. මට මැසේජ් එකක් කියවලා තිනවා වාසනා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අයියේ මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. මලිත් ඉන්නේ ඒ වගේම තිසිර සිතිජ නේද? සිතිජ කියන කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මට සිරිල් මැසේජ් එකක් කියවලා තිනවා අපිත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්නවා කියලා ඒ කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම දේශාන ඉන්නවා TikTok live එක පැත්තෙන්. ඒ වගේම නතාෂා ඉන්නවා. තවත් ඉතින් මගෙත් එක්ක ඉන්න යාළුවෝ ඉන්නවා. ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් එහෙනම් එකතු කරගන්නවා. කතා කරපු කට්ටියත් ඉන්නවා, ඉස්සරහට මතක් කරන්නම් මම. මේ හැමෝම එහෙනම් එකතු කරගෙන තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ සින්දුවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හන්න ඉන්න ඔයා වෙනුවෙන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
5: Let's go
0: Every weekday at 4 PM in Port Town with Ashi Ali
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
7: එතකොට දැන් ආදරේ දැනෙනවද?
6: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
6: සතියේ දින බලා රාත්‍රී 7ට
8: අනුග්‍රහය
9: එන්න

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

වෙලාව පසර තුනයි විනාඩි 52යි දැන්. මට ඉතින් යන්න වෙලාව ලැබිලා තියෙන්නේ. අද ඉතින් සතියන්තයේ උදේ 8 ඉඳලා මමත් එක්ක හිටියා සුනවැදශම කියන සුනවැදශම තුනේ. ඒ වගේම TikTok live එක හරහා සම්බන්ධ වුණ අවස්ථා දෙකකදී යන කලින් ඉතින් එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. මට මේ වෙලාවේ සුබ සන්ධ්‍යාවක්, කොහොමද අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා EG අනුර පුස්සල්ලාව BF ජනපද ඉඳලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ වගේම නවීන් මැසේජ් එකක් එවලා තියෙනවා, අයි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ මේ වෙලාවේ කට්ටියක් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සුරේෂ් ඉන්නවා, ඒ වගේම කසුන්, ඒ වගේම කාවින්දි කියන කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ. ගොඩක් ආදරෙන් එයාවත් එකතු කරගන්න. ඊට පස්සේ ඉන්නවා කවුද, රන්දිම මැසේජ් එකක් එවලා තියෙනවා. අයියේ මම ඔයාව අහගෙන ඉන්නවා සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තින්නේ. රන්දිම බොහොම ස්තුතියි. ඒ වගේම ඉතින් TikTok live එක පැත්තෙත් ඉන්නවා දේශාන් ඉන්නවා. ඒ වගේම නතාෂා විහඟේ ඉන්නවා. බිනුවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බිනු සහ නතාෂා එකතු වෙන්නේ කුවේට්වල ඉඳන් මං හිතන්නේ. බිනු නම් කුවේට්වල ඉඳන් ඉන්නේ. ඊට පස්සේ ඔව් විහඟිත් එහෙම තමයි. ඉතින් ඊට පස්සේ කවුද ඉන්නේ? ඉෂු ඉන්නවා එකතු කරගන්න. ඉෂුවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ තවත් කවුරු ඉන්නවද මට ඉක්මනට මැසේජ් එකක් දාන්න. යන්න කලින් මතක් කරන්නම් ඔය කට්ටියව. නතාෂින් ඩුබායි වල. නතාෂා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ දේශාන ගැනත් කිව්වා. බිනු ගැනත් කිව්වා. ඒ වගේම තවත් මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අනුරාධ. අනුරාධ තමයි මැසේජ් කරලා තියෙන කෝට්ටේ ඉඳලා. අනුරාධවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එහෙනම් මේව ගොඩක් ආදරෙන් එකතු කරගෙන යන තමයි ලැස්සුනා. ඊට කලින් මට කතා කරපු කීප දෙනෙක් ඉන්නවනේ. තව ටිකකින් එයා මතකේනවා. තව ටිකකින් එයා මතකේනවා. මට කතා කළා සුරේනි කතා කළා. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කතා කළේ. මට කතා කළේ වෙන්නප්පුවද මට මතක විදිහට දන්කොටුව නේද? දන්කොටු ඉඳන් තමයි මට කතා කළේ. පවුල හැමෝම එකතු කරගන්න, චූටි පුතා ලොකු දුව එකතු කරගන්න කියලා තිබ්බා. ඒව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හරි. ඒව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පරිස්සමෙන් ඉතින් වැඩ ටික කරගන්න. මගතුට යනකොට පුළුවන් තරම් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද? මහාමග විනය කියන එක අපිට නැතිම වෙලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් තමයි ගොඩක් කරදරවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ.

ම සුප්‍රීම් රඩිය හගරින් සුන දශමකෙන් අසුනව දශම තුනෙන් අපේ ටික්ටොක් ලයිව එකට වගේම තින් අපේ ටික්ටොක් පේජ කරත්තෙන්නේ වගේම අපේ ෆේස්බුක් පේජකට යන්න ඉට පස්සේ YouTube එකට යන්න ගෙල්ලතින්ගේ වැඩසරහන් සබස්ක්‍රයිප් කරන්න ඊට පස්සේ ෆලෝ කරන්න ලයික් කරන්න ඉතින් ඔබට ඒගන ආරාධන කරන ගමන් එනම් ගිහිල්ලෙන්න ජයවේවා සුබ දවසක් හැමෝටම බොහොම ස්තුතියි අද දවස පුරා ඇති මගෙත් එක්ක එකතුලා හිටියට සියලු දෙනාට එහෙනම් ජය වෙන්න ඕනි හැම කෙනෙකුටම පරිස්සමින් ඉන්න මංෂාමර සුබ දවසක් ඔයාට

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එන්ල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ
3: සුබ සන්දයාවක වෙලාව සවස හතරයි.
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739180 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0770290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
2: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
6: let's go
1: every weekday at 4 PM in Porto with Ashi Ali.
7: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
8: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show
4: ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන
5: චීන හැදුව නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
6: වසරකට නවෝත්පාදන මිලියනයක්.
5: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
6: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි
5: අනිවාර්යෙන්.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
9: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිස රදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB දනඩිතහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වලට පිලි කැම
4: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
2: Travel with Supreme
3: සතිය දවස් පහේම The Welcome Show අහන්න
8: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: සන්දෑවක් වෙලාව හවස පහය දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම්.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burn subodasana kavala udasana hatha.
2: Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Wartha pita wartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane viladigena obat koti patiye kuwan.
5: Navina takshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: 89.1 89.3
8: Supreme Radio.

0: නවීනතාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: සමුරුමලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1022.
6: The welcome show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍ය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
8: ඇත්තටම කවුද?
7: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
8: තියෙන්නේ.
7: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කුමාරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The welcome show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
4: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: Supreme Radio, make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512.
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න.
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනරිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.

89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ කොටම සතියේ දින 5:00 උදේ 6:00 ඉඳන් 7:00 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහනෝනේ.
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
6: The welcome show.
2: I burn subodasana kavala udasana hala.
6: Supreme Radio the welcome show.
1: Satya davas pahema ude hatata.
6: The welcome show.
2: Anugrahaya.
7: Vartha pita vartha tadame koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya gala badimin rati sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani tahane veladigena obat kotipatiye kuwan.
1: Meltol hisaratiya una sempratishyava angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
2: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔබලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
2: සමහර ගෙවුලුත් තිනෝ වැටේමනි ගෙදර ඉන්න ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
3: වැට
2: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
3: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිර කරනවා. චුට්ටක් හිර කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
2: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
3: ඔව් තාප්ප ඇවිදිනවා.
2: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
3: ඔව් එළියට.
2: උතුරට යන්නේ
3: නැහැ. නෑ උතුරට යන්නේ
2: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට වෙල්කම් ෂෝ. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.3 Supreme Radio. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
3: ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
3: කවද දැක්ක හීනේ?
4: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
3: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කැෆේ with Nimesha. Nimesha.
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දවල් රාත්‍රී 7ට
6: අනුග්‍රහය
7: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලානේ ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
3: මම බොහොම බය වුණා. මගේ පළේ පාවුණා.
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
4: අහ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
4: පොවද බුදුමවක හිතට දැනෙන සිංහහන්න
5: සතිය දවස් පහේම දවල් එකට
6: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: චීනය හැදුවා නිපුව මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
4: වසරකට නවෝත්පාදන මිලියනයක්.
9: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපුව ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත් තමයි අත්ත කතාව.
4: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
9: අනිවාර්යෙන්.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show. Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමඟ නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලංවිල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01112739180 ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burn subodas rakavala udasana hala.
1: Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tambeme koti ate NLV tanade tahane lutrayi rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani tahane bela digena obat koti patiyak wan.
4: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
9: මුළු මහත් පාපන්දු ලෝකයම වසර හතරක් පුරා මග බලා සිටි ඒ මහා රාත්‍රියට දැන් සියල්ල සූදානම්. තවත් පැය කිහිපයකින් මුළු ලෝකයේම අවධානය එකම එක ක්‍රීඩාංගණයක් වෙත නතරවීමට නියමිතව තිබෙනවා. ඒ 20-26 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වෙතයි. අද අලුයම මියාමි පිටියේදී නිමාවට පත් වුණු තෙවැනි ස්ථානය සඳහා වූ සටන අවසන් වෙනකොට දැන් මුළු පාපන්දු ලෝකයම කුතුහලයෙන් බලා සිටින්නේ නව ලෝක ශූරයන් කවුරුන්ද, ඉතිහාස ගතවන පාපන්දුවේ රජුන් කවුරුන්ද යන්න සොයා බැලීමටයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව එනම් හෙට අලුයම 12:30 නිව්යෝක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන ඉතිහාසයේ දැවන්තයින් දෙදෙනෙකු වන ස්පාඤ්ඤ සහ ආජන්ටිනාව අවසන් මහා සටන වෙනුවෙන් පිටියට පිවිසෙනවා. මේ මහා අවසන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙකේ ලෝක කුසලාන ඉතිහාසය අතිශය අභිමානවත් එකක්. වත්මන් ලෝකශූර ආජෙන්ටිනාව මීට පෙර 1978-86 සහ අවසන් වරට 2022 වසරේදී ලෝක කුසලාන කිරුළ දිනාගනිමින් තෙවරක් ලෝකයේ රජුන් බවට පත් වුණා. ඔවුන් මෙවර පිටියට පිවිසෙන්නේ සිය ඉතිහාසයේ 4 ලෝක කිරුළ තමන් සතු කර ගැනීමේ මහා සිහිනය පෙරදරි කරගෙනයි. අනෙක් පසින් යුරෝපයේ ප්‍රබල ස්පාඤ්ඤ මීට පෙර 2010 වසරේදී සිය ප්‍රථම ලෝක කුසලානේ දිනාගත්තා. ලෝක කුසලාන ඉතිහාසයේ මේ කණ්ඩායම් දෙක මීට පෙර අවස්ථා දෙකකදී පමණක් මුහුණට මුහුණලා හමු වී ඇති අතර ඒ 1966 සහ 1978 වසරවලදී එම තරඟ දෙකෙන්ම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ ආජෙන්ටිනා කණ්ඩායමයි. මෙවර තරගාවලියේ අපරාජිතව පැමිණෙන ස්පාඤ්ඤ තරුණ ක්‍රීඩකින් වත්මන් ලෝක ශූරීන්ට එරෙහිව නවතම ඉතිහාසයක් ලියා තැබීමට උපරිමයෙන්ම සටන් වදිනු නොඅනුමානයි. ලෝකේ අභිමානවත්ම පාපන්දු රන් කුසලානේ ඔසවා තබන ඒ නවතම පාපන්දු ලෝව ප්‍රබලයා කවුරුන්ද? මහා අවසන් තරගයේ ජයග්‍රහයි උණුසුම් ප්‍රතිඵලත් සමගින් නැවත හමුවෙමු.
7: පාපන්දු ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අපරණ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි
5: හරි හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වල පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් lifestyle with Manisha සතියේ දවස් 5:00 ම උදේ 10:00

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: Endless Weekend with Supreme Radio.
1: Supreme Radio අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
3: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
4: let's go
5: every weekday at 4 PM in Porto with Ashi Ali
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
8: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
9: ඇත්තටම කවුද?
8: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
9: තියෙන්නේ.
8: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The Welcome Show.

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
1: මම බොහොම බය වුණා. මගේ පණටි පාවුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මට
2: ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
4: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වනකාලමු.
2: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙරි
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: කියාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for the Sakavala with us on a
6: hot. Supreme Radio the welcome show.
3: Satya Davas Pahima. Ude Hatata.
6: The welcome show.
7: ග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

89.1 සුප්‍රීම් රේඩියෝ. ආසෙ දිලේ කොළොමේ බලේ කොටනක් ඇහි

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගය මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I work for the Sakavala with us on a hot
2: Supreme Radio the welcome show.
0: Satya Davas Pahima. Ude Hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Vartha Pita Vartha Tabene Koti Ate NLB Tanade Tahane Lutrai Rupiyal Koti 13 9 8 Ikma Wu Devanta Supiritya Galabadi Min Rate Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanane Dahane Viladigena Obat Koti Patiya Kuwan.
5: Navina Takshanayen. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.

0: සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
2: lead කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
1: Back to back සින්දු අහන්න.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සමහර ගෙවලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
1: වැට
5: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
1: ඔව්. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ, දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් ගිහද ගන්නවා. චුට්ටක් ගිහද ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
1: ඔව්, තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
1: ඔව්, එළියට.
5: උතුරට යන්නේ
1: නැහැ. නෑ, උතුරට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළොඹෙන් බලේ කොතනක් ඇහේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: කඳුලකදී ප්‍රථම ප්‍රේමයයි බොඳව
1: 89.1 89.3 Supreme Radio

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේ.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. බව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.